ලෑලරින් මිටවටකෙන් නවයා නිට සරයානත් ඒේලා දෙග ලොට බුට්ටවට සක් සෝගයා අ නිල් තාවචාව කන න නොවුන් මිපිවලය තියනෙක් පත සිලලරිගුන් අගම සිලල්ලරිගේ අනෑම්ලුණු තමානකි වල්ලමෙන් අම්මා පෙචංය නිට සංනාත් තම්මාල සංනාත් තම්මාලුතලු තුන්නසුලාෝමිකිිත්සි තුසා යක්සමෙන්.